Kaleg faan vidal was, tia bami hun Allah kiamam was, adi tia bami hun Rasulai vis kiamam was, fahe eurim fragas di hingajenama, fahe ekaleg faan ge macha oikan kashwari, ekaleg faana matikure vikantake, ei Rasulukan ibebume, adi tia bami hun ge macha moti, tia bami hunna matikure vikantake. ඒ ඊමාම් වෙ කියමං ගතුමෙ අදි තියබෑ මීහුන් එකලේගේ ෆාන කියමං වානම තියබෑ මීහුන්න තෙදමගු ලිබේනෙති බයම් වෙගෙන්වා ඉව්වෙවුන් මෙනුයි රසූලාගේ මච්චකන්නුවේ.

තිමන් රස්කලාංගෙන් එවෙස් එච්ච ශරීකු නුකෝ තිමන් රස්කලාංගයෙන් අලුකං කුරෙතේ එයෆහු කාෆිරු වෙජ්ජ මීහා දන්නාශ ෆහෙ එවරෙනී හම ෆාසකුන්නේ.

0: මේ ප්‍රෝග්‍රෑම් ගමිගෙනස්තෙනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ෂායි කොෆවා හුසෙන් අබ්දුල් රහමාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුස්සවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවාබ් මි ෆොතුකවා දියුත හුෂාලා දේනි හසන් හලි
1: ආමුගත ගහන්න කි වරන් හඳාන්න නැතේ මිහෙ බය දොස්තු ඛාන් අනේ බය දොස්තු ෆොනුවන් ජේ මෙල්ත ෆොනුවන් බර්ත්ඩේස් ඒ හඳාන් කුරන් අදි මා උඳගු කමෙ එකමුකු බිල්ත දක්කන්ත ದುವ ಹಕ್ಕು ಸಂದಾನ ಉಣತೇನೆ ಕರೆಂಟ್ ಬಿಲ್ ಫೆಮ್ ಬಿಲ್ ಫೋನ್ ಬಿಲಕಸ್ ದಹೆಣ್ಣುವಾನ್ ಹಂದಾಂ ವೆಸ್ಸುರೆ ವಗುತು ವಗುತ ಫಹಿಪೆ ಮೆದುರಿಕು ಫ್ಯಾಸಾವೆಸ್ ಟ್ರಾನ್ಸ್ಫಾ ಕುರೆವೆ ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾಫ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವೆಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮಿಂಗ್ ರೀಚಾರ್ಜ್ ವೆ ಸಮ ಫಹಿಪೇಯಿಂಗ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿರಾಸ್ಟಸ್ ಫ್ಯಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಮಲಾತೆ ಫಹಿಪೆ ಮೆದುರಿಕು ಫಹಿಪೆ ವರ ಫಹಿ

0: මි පාරු තිකං කුරම් වානේ
1: දුවහක්ව සානෙන් එදුක දැස් අරුබ්වා දානන්ත
2: ප්‍රොමිස්
3: එමිහුන් තා අබදු එකු ගවුම බෞදුවි.

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහ එකේ මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්.
1: ගන්නේ දෙක් ජවන්නේ දෙක් මන්නේ අගල ගන්නේ දෙක් අකිසේ ගුමත්තා දෙක් බෙත්තා බෙත්තා.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස් දිවෙහි FM නොමදිය එක මෙගාහර්ට්ස්
1: සාදුවද ඉෂින්ද
2: කමුක් තෝල්ගොඩක් ගොවාලෙවී
1: සාදෝකේ හවල් කරා කොබ්බෙම සෙක්කත වර ෆරවාතරි කමයි කිය රඟල කුරා මොද්දවේ අහරෙන් බෙලියස් නුබෙලියස් උරිහා කම ස්තිකරනේ වර ජිම්මා දරු කමයිකෝ එකම් ෆහගක ශුක්‍රවාදා කුරම් වෙගෙන් ගොවාලි
2: ශුක්‍රියා සර්
1: තිගතන් අබදස් කුරියද්ද ති හිවර ෆරවාතරි කන් දෝකන් නොලාතින්ගේ

මිසා බද්‍යයාම මි විශ්නන කොම මිසමානග සමවා ගොතෙන් මේ බයින් ආයිලාතවක මේ සුවන් දුවස්වර දෙකුජ්ජකුමින් ගුලෙන් ෆැශීම මෑම්බ ෆැහින් හවුණු ජෙන්ය එදවරි වාහක දෙක් කියයනු දේන මේ ලව හෙද විසාමාන ටෙල්ෆෝන්තක ගෑම සාමෙන්න්නවාන හම ගෑම්ස් මොබයිල්ලෙන් හොන්නන ගෙත දෙන් එහෙවීම මිගොතන් ඇබ්බන්ධකෝ වාහක දක් බද්දල්කොන් හෙදුම් හොට්ටුවිකම් ගෑවෙස් ලෝබින් ගුලිෆාවා දෙහිතෙක්ගා මිවා ගොතකි කොම්මෙස් කොතකුන් ಖಬರ್ತಂ ಅನ್ನಾನೆ ಕೊಂಕಾಲ ಗೊತಂಕಂ ಮಿಸಿವ ಕುರವನಿ ಲೋಬಿಗೆ ಟೆಲಿಫೋನ್ ಎಫೋನೆ ನುಫೆನ್ನಾನೆ ಮೀಹಕ ಎಮೆ ಎಫೋನುಂ ಎಂಗೇನೆಯೇ ಏನೆ ಉಳೆ ಹಾಲ ವಿ ಗೊತಾ ವಮುಂದಾ ಗೊತಾ ಹುರಿಹಾಕಮೆ ಎ ಲೋಬಿಂಗ್ ಗುಳಿಜ್ಜೆ ದೇಹಿತೆಗೆ ದೇತರೆ ಒಣ್ಣ ಮಿ ಜಮಾನು ದನ್ನವನ್ಯ ಬ್ಲೂಟೂತ್ಗೆ ಗುಳು ನೋಣಿಯ ವೈರ್ಲೆಸ್ ನೆಟ್ವರ್ಕ್ಗೆ ಗೆಉಂಡ ಗುಳು ವರ್ಗದ ಕಮುಗೆ ವಾಹಕ ಎಂಬುಡನೆ ಎಮೆ ಲೋಬಿಂಗ್ ದೇಹಿ ಗುಳೇಶೆ ಎಮೆ ಜೆಹರಿ ವರ್ಗದ ಗುಳುಮಿಕೆ ವ್ಯಕ್ಕಿನ್ನು ಕುರುವೆ

0: அத்தனை ருபியா எது கொல்ல திமாகும் புரிதும் ஏடிவியும் ஹோதம்
1: දිවෙහි FM එහොන් දෙරිනා බද්දල් කරණි
2: වරන් خاص හුෂේලුන් තෙරි ගෙස්ට් RJ
3: ගෙස්ට් RJ ගතුගා බද්දල් කරා ෆරාතායකු තෆාතු මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්
2: ගෙස්ට් RJ නුවදිහ 1 මෙගාහර්ට්ස් දිවෙහි FM
4: ගෙස්ට් RJ බුරස්වෙද්දුගේ රේගඬු අග්ගඩි ෆනරාග ස්ටුඩියෝයින් වගුතු
5: මේ ඉස්මයිල් අෆන් රංකුල නූකුල අලිකුල හුදුකුල ෆෙනයේ දිවෙහිටුම් අඩුවහමන්ති දනි නොවදිහ එක මෙගහට්ස් දිවෙහි FM දොම්වෙලි

මේ ෆිල්ම් එක මජා ස්ක්‍රීන් ප්ලේ තයාර කොෆවර්ණි පරිතෝෂ් පේන්ටර් බල්වින්දර් සිං සූරි වෙදූ ප්‍රකාශ් අදි බන්ටි රාතෝර් දමල් ෆ්‍රෙන්චයිස්ගේ කුරීගේ ෆිල්ම් තැකේ වෙස් එක් ගොත මේ ෆහරු වෙස් වාහක බිනාෆවනි කුරීගේ රට්ටේන්ගේ ගරුප් එකුග නුබෑ මිශ්‍රාප්තයකෙ තෙරෙන් ඛසානායි හෝදකුරා මජා තතුරෙක්ෙ මච්ච මේ මුලි ආයිලායන් එකුග බලාලවේනෙ කොමඩියයා ලයිට් එඩවෙන්චා එක්කොල්ලාගෙන් හදාපවා මොනිපුර් ෆිල්ම්ගේ ෆිල්මේ බොක්ස් ඔෆියුගේ කාමියාබිය බලායිරු දමාල් හතරෙ වැනි වර වරුගද ෆිෂමෙන් හෝදා ෆුරතම හෆ්තාගස් ආම්දනී රඟල හිෆාට්ටාෆ ෆිල්ම් රිලීස් කුරි ෆුරතම දුවහු ඉන්ඩියයෙන් එකනි 13.75 කරෝඩ රුපීස් හෝදීරු මුලි දුනියෙන් 21.5 සුමෙ කරෝඩ රුපීස් ලිබුණු අධි ෆුරතම තින් දොහුගේ බන්ඳුන් ජුම්ලා 5.5 කරෝඩ රුපීස් හෝදීරු ආදිත දොහ එකනිවෙස් 28.5 සුමෙ කරෝඩ රුපීස් වැනි ලිබිෆ මේ කොවිඩ පහු හින්දි කොමඩි ෆිල්මකන් එද්දෝහොන් එමෙ ගින ආම්දනි ලිබුණු තිම්මන ෆිල්ම් අධි අංගාර දොහ ටිකට් අගය කුරුමුන් ගීන බයකු වද්දාගෙන් ඉතුරු 5.67 කරෝඩ රුපීස් හෝදා රිලීස් කුරිතා ෆස්තෝස් තෙරේග ඉන්ඩියයෙන් අඩ්ඩි 6.02 කරෝඩ් අදි දුනියගේ බාසාරු ජුම්ල සතයක 18.5 කරෝඩ රුපීස් වනී හෝදාෆ බුක්මයි ෂෝග මේ 2026 වන අහරු රිලීස් කුරි ෆිල්ම් තොග තෙරෙන් එමෙ ගීන ටිකට් විකුණු තිම්මන ෆිල්ම් ෆිල්ම් අමෙතු බෙලුන් තෙරින්නා ක්‍රිටිකුන්ගේ ඛ්‍යාල හොරි මස්සුනිකෝ සෝෂල් මීඩියා ගීන බයකු බුණනී මේ හීහි හලාකු අවරුගේ මජා ෆිල්ම් එක මශා බේනුම් වවර මොනිපුහි ෆිල්කම නමස් බයි ක්‍රිටිකුම් වනී ෆිල්ම්ගේ වාහක බලිකෂවමුන්නා ෆිල්ම්ග බේනකොෆවා AI විජුවල් ඉෆෙක්ට්ස් තත් දෙරකම් පාහකෝ ෆාඩු කියාෆ එහෙන්නමස් බන්ද දුවස්තක ෆවස් ෆිල්ම ලිබේ තරහිබ කුඩනෝමුන් එගෙනි මේ ෆ්‍රෙන්චයිස් වැෂුණුතාව විහිහාරු ෆුරෙන් කෑරෙෆා වායිරුවස් බෙලුන් තිරෙන්ගේ හිත්තවක මේක මක් පුල්කන් අදිවිස් වර බොඩුකක්.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: එම්මේ ෆස්
2: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම්මේ තාසා

එහෙන් ඉලාහුන්තකින් හිෆූවේ එවවෙස් එච්චෙන් නැහෙදේ ඉලාහුන්තකෙ අදි එතකෙච්චකී හද්දවා ෆාවාතකෙච්ච එතකෙතීග අමිල්ල නෆස්තක ගෙල්නුමෙ දිල්මෙවෙස් අදි මංෆාය කුරුමෙවෙස් එතකෙච්චක මිල්කුවගෙනෙන්නු වෙතෙ අදි මරු හිෆුමෙවෙස් අදි දිරුමෙවෙස් අදි අලුන් දිරුමක ෆොනුවුමෙවෙස් එතකෙච්චක මිල්කුවගෙනෙන්නු වෙතේ.